0: listening to 3ZZZ, Melbourne Ethnic Community Radio, 92.3 FM. Broadcasting in your language.
1: The following program is in Sinhalese.
2: ප්‍රාථමික ළමා ගුරුවරයෙකු හෝ ළමා මඟ පෙන්වන්නෙකු ලෙස ඔබට කුඩා ජීවිත හැටගස්වන්න පුළුවන්. ඔබට ඔබගේ වෘත්තිය ගොඩනගා ගන්නත්, ඔබගේ දැනුම බෙදා ගන්නත්, වික්ටෝරියා ප්‍රාන්තයේ ළමයින් සහ පවුල්වල ජීවිතවල දිගු කාලීන බලපෑමක් ඇති කළ හැකිය. ඔබේ වෘත්තිය මාවත හැටගස්වා ගන්න. වැඩිදුර දැනගැනීමට vic.gov.au/kinder වෙත පිවිසෙන්න. මෙල්බන් හි වික්ටෝරියානු රජය විසින් අනුමත කර ඇත.
0: Proud sponsor of 3ZZZ, 92.3 FM.
3: The best radio station.
4: The best radio station.
5: The best radio station.
6: 3ZZZ.
7: I want to listen.
8: I want to listen.
9: I want to listen.
10: I want to listen.
11: I want to listen.
0: 3ZZZ.
4: 3ZZZ.
0: 92.3 FM.
12: මෙම වැඩසටහන ගුවන්ගතවන්නේ සිංහල.

ක්ෂීණ ගොඩනැගෙන මාතෘභූමිය වෙනුවෙන් අත්වැල් බැඳගමු. ඒ තමයි අපේ යුතුකම. හිතවතුනි, සමාජය වෙනස් වෙමින් තිබෙනවා. අපට ඒ බව පේනවා. ඉක්මනින් නොවුනත් ක්‍රමක්‍රමයෙන් අපි හරි පැත්තට යමින් ඉන්නවා. මේ ඒ ගැන කතාවක්. මේ කියන දවසේ විශාල වැස්සක් වැටෙනවා. උදෑසන බස් රථය මහා වැස්සේ ඉදිරියට යනවා. බස් රථයට ඉස්සරහින් මෝටර් සයිකලයක් යනවා. වැස්සේ තෙමීගෙනම තාත්තා කෙනෙක් පුංචි දරුවෙක්ව මෝටර් සයිකලේ ඉස්සරහ වාඩි කරවගෙන බොහොම අමාරුවෙන් ඔහුව වහගෙන යන්නට උත්සාහ කරනවා. බස් එකේ යන අය මේක දකිනවා. මේ වැස්සේ තෙමීගෙන යන තාත්තයි පුංචි දරුවයි දකින බස් රථයේ රියදුරු මහත්මයා මෝටර් සයිකලයට ඉස්සරහින් බස් රථය නවත්තනවා. රියදුරු සහායකයා බැහැලා ගිහිල්ලා තාත්තට කියනවා, දරුවා දෙන්න අපි බස් එකේ අරගෙන යන්නම් කියලා. තාත්තා කැමති වෙනවා. රියදුරු සහායකයා පුංචි දරුවව වඩාගෙන බස් රථයට ගෙනත් වාඩි කරව ගන්නවා. තුවායකින් ඔහුව පිස දමනවා. තාත්තා බස් එක ඉස්සරහින් මෝටර් සයිකලය පැදගෙන යද්දී බස් රථය ඔහුට පිටිපසින් හෙමින් සැරේ ධාවනය වෙනවා. මොන්ටිසෝරි පාසල ළඟදී තාත්තා දරුවව බස් රථයෙන් බස්ස ගන්නවා. මේ තමයි පිබිදෙන සමාජයක ලක්ෂණ. සහකම්පනිය තියෙන මිනිස්සු බිහි වෙන්න ඕනේ සමාජයක් ලස්සන වෙන්නට නම්. අනෙකාගේ වේදනාව දැනෙන මිනිස්සු බිහි වෙන්න ඕනේ සමාජයක් ගොඩනගෙන්නට නම්. මේ ගොඩනැගීමින් තිබෙන්නේ ඒ සමාජය කියලායි අපට හිතෙන්නේ. කරදරයක වැටිච්ච මිනිහෙක් දැක්කාම, කරදරයක වැටිච්ච කෙනෙක් දැක්කාම අහක බලාගෙන යන පුරුද්දෙන් අයින් වෙලා පුංචි හෝ උදව්වක් ඔවුන්ට කරන්න පුළුවන් නම් ඒ තමයි මනුස්සකම. ඒ තමයි සමාජයක් ගොඩනැගීමේ ලක්ෂණ. ගොඩනැගෙන සමාජයක් කියන්නේ සුන්දර සමාජයක්. ගොඩනැගෙන සමාජයක් කියන්නේ අනාගත බලාපොරොත්තු දල්වන සමාජයක්. හිතවතුනි, ඒ නිසයි මම කිව්වේ ක්‍රමයෙන් ටිකෙන් ටික හරි අපේ සමාජය හරි පැත්තට ගොඩනැගෙමින් යනවා. ඔබත් ඒ ගොඩනැගෙන සමාජයට පුංචි තල්ලුවක් හරි දෙන්න. මොකද හැදුනොත් මේ අපි හැමෝගෙම රට නිසා.

බැන් ශනිදාස ආදයට එක්වන්නේ අතුල අධිකාරි. ගීතය ලිව්වේ උපුල් ශාන්ත සන්නස්ගල, සංගීතවත් කළේ නවරත්න ගමගේ.

0: අනන්ත විශ්වය සිසාරා ශනිදා සාදය
1: ඔබ මේ සවන් දෙමින් සිටින්නේ ත්‍රිපලිසෙට් ගුවන් විදුලියේ සිංහල සේවයේ සෙනසුරාදා සිංහල සංග්‍රහයටයි. මගේ සටහන සචිනි අප්සරා ඉදිරිපත් කරයි.
2: ශ්‍රී ලංකාව ඉපදිලා පසුකාලීනව ලෝකයේ දියුණු රටවලට සංක්‍රමණය වෙලා ඒ රටවල පුරවැසිභාවය ලබාගෙන තමන්ගේ මව් රටට කීර්තියක් ගෙන දුන් විද්වතුන් කොතෙකුත් අපිට හමු වෙනවා. නමුත් අද මගේ සටහන තුළින් මම කතා කරන්නේ ශ්‍රී ලංකාවේ ප්‍රථම සම්මානිත පුරවැසියා වීමේ ගෞරවය හිමි කර ගනිමින් ශ්‍රී ලාංකිකයෙකු බවට පත්ව අපේ රටට කීර්තියක් ගෙන දුන් අද්විතීය මිනිසෙකු පිළිබඳව. එංගලන්ත ඉංජිනේරු හමුදාවේ ලුතිනන්වරයෙකු වූ චාල්ස් රයිට් ක්ලාර්ක්ට සහ නෝරා මේරි ෆිලිප්ට දාව 1917 දෙසැම්බර් 16 වෙනිදා එංගලන්තයේ බටහිරින් පිහිටි සමර්සෙට් ප්‍රාන්තයේ මයින්හෙඩ් නම් ගමේදී උපත ලද ආතර් සී ක්ලාර්ක් කියන්නේ ලෝකයේ බිහිවුණු ශ්‍රේෂ්ඨතම සහ විශිෂ්ටතම අභ්‍යවකාශ විද්‍යාඥයන් අතර මුල්තැන ගන්න කෙනෙකු විදියට හඳුන්වන්න පුළුවන්. ඊට අමතරව විද්‍යා පර්යේෂකයෙකු වගේම විද්‍යාත්මක අනාවැකි පළ කළ විද්‍යා දේශකයෙකු සහ ලේඛකයෙකු වශයෙන්ද එතුමන් හඳුන්වා දෙන්න පුළුවන්. තම උපන්ගම සාගරයට සමීපව පිහිටි නිසා පුංචි ආතර් තමන්ගේ විවේක කාලය ගත කළේ මුහුදේ. ඉතින් මේ මුහුදේ ප්‍රචණ්ඩකාරී බව ගැන බිඳකටවත් නොතෙකූ මේ පුංචි ආතර් ගම්වැසියන් පවා සන්ත්‍රාසයට පත් කරමින් පීනන්නට වුණා. ඒ විතරක් නෙවෙයි, ඔහු තමාම නිපද වූ දුරේක්ෂයකින් අහසද නිරීක්ෂණය කරන්නට වුණා. කුඩා කාලයේ ඉඳලා මේ විෂයපතයන් දෙකට දැක් වූ කුතුහලය ඔහු තුළ ඉසිවර නුවණක් පහළ කරවීමට සමත් වූ බව ඒවා පදනම් කරගනිමින් පසු කලෙක රචනා කළ ගැඹුරු මුහුද වැනි පොත්පත්වලින් තහවුරු වෙනවා. පුංචි ආතර් මූලික අධ්‍යාපනය ලැබුවේ ටෝන්ටන්හි හුයිප්ස්න ග්‍රැමර් ස්කූල් පාසලෙන්. විද්‍යා පොත්පත් කියවීමට මහත් අභිරුචියක් දැක් වූ ආතර් තමන්ගේ දිවා ආහාරය මිලදී ගැනීමට ලැබෙන මුදල පවා වියදම් කළේ විද්‍යා පොත්පත් සහ සංගරා මිලදී ගන්න. එපමණකින් නොනැවතුණු මේ කුඩා ආතර් තමන්ගේ පාසල් විද්‍යා සංගරාවට ලිපි පවා ලියන්න පටන් ගත්තා. ඔහුට ඒ වෙනුවෙන් ලොසින්ජරයක් හිමි වුණේ එම සංගරාව භාර පියතුමා නව නිර්මාණ කරන්න උන්ට සීනි බෝල පිරිනැමීමට පුරුදුව සිටි නිසා. 1936 දී බ්‍රිතාන්‍ය සිවිල් සේවයට එක් වූ ආතර් සී ක්ලාක් මහතා විගණකාධිපති දෙපාර්තමේන්තුවේ සේවය කළා. දෙවන ලෝක යුද සමයේදී හමුදා සේවයට එක් වූ මෙතුමා 1941 ඉඳලා 1945 දක්වා වූ කාලවකවානුව තුළ බ්‍රිතාන්‍ය රාජකීය ගුවන් හමුදාවේ තාක්ෂණික ඉංජිනේරුවරයෙකු ලෙස කටයුතු කළා. මෙහිදී ගුවන් යානා පියාසර කාර්යයට අදාළ වූ රේඩාර් පරීක්ෂණ වලටද මෙතුමා සම්බන්ධ වුණා. මේ කාලයේ වෙනකොට ලෝකයේ විවිධ අවධානය යොමු වෙලා තිබුණා රොකට්ටුව සහ පරමාණු බලය පිළිබඳව. ඉතින් මේ පිළිබඳව ආතර් සී ක්ලාක් මහතාගේත් සැලකිල්ල යොමුණා. වගේම රොකට්ටුව මිනිස් සංහතිය ඵලදායකත්වයට යොදාගන්නේ කොහොමද කියලත් මෙතුමා කල්පනා කරන්න වුණා. ඒ වගේම තමයි චන්ද්‍රිකා මගින් පණිවිඩ හුවමාරු කිරීමේ කල්පනාවන් පවා මෙතුමාට මේ කාලය තුළදී පහළ වෙලා තියෙනවා. දෙවන ලෝක යුද සංග්‍රාම නිමා වෙලා යුරෝපයේ යලිත් යථාතත්වයට පත්වීමත් සමගම ආතර් සී ක්ලාක් මහතා අතරමඟ නතර වුණු තමන්ගේ අධ්‍යාපන කටයුතු යළි ආරම්භ කළා. ලන්ඩන් විශ්වවිද්‍යාලයේ කිංග්ස් කොලේජ් ආයතනයට ඇතුළත් වෙලා ගණිතය සහ භෞතික විද්‍යාව යන විෂයන් හදාරන්නට වුණා. වගේම ඔහු 1948 දී එම විද්‍යායතනයෙන් පිටවුණේ විද්‍යාවේදී පළමු පෙළ ගෞරව උපාධිය හිමි කර ගනිමින්. ඉතින් 1950 වෙනකොට තමන්ගේ නිජබිම වුණු එංගලන්තේ මෙතුමා වෘත්තීය ලේඛකයෙකු බවට පත් වෙලා සිටියා. ඒ කාලේ වෙනකොට තමන්ගේ 37 වෙනි වියේ පසු වුණු මෙතුමාගේ ප්‍රධානතම අභිලාෂය වුණේ ඔස්ට්‍රේලියාවේ මහා බාධක කොරල් පරය ආශ්‍රිතව කිමිදීමේ යෙදී. ඉතින් ඒ අනුව SS හිමාලයා නැමැති නෞකාවෙන් 1945 එහි ගමන් කරමින් සිටි කාලයේදී ඒ නැව දෙසැම්බර් මාසයේදී අඩ දිනක කාලයකට පමණක් කොළඹ වරායට සේන්දු වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා ඒ අවට නගරයේ සිරි නරඹන්න මෙතුමාට අවස්ථාවක් ලැබුණා. තමා න්‍යන්තමින් අහලා තිබුණු ලංකාවේ සිරියාවට වශී වුණු ඔහුගේ මනනුවන් ඒ වෙත ඇදී ගියේ සංසාරික පුරුද්දක් වශයෙන් කියලා කියන්න පුළුවන්. ඉතින් මේ විදියට 1956 ශ්‍රී ලංකාවේ ප්‍රථම සම්මානිත පුරවැසියා වීමේ ගෞරවය හිමිකර ගනිමින් ඔහු ශ්‍රී ලාංකිකයෙකු බවට පත් වුණා. මේ රට වෙසෙමින් ඔහු සිදු කරන ලද ප්‍රශංසනීය ක්‍රියාකාරකම් අතර සියවස් ගණනාවකට පෙර දකුණු ලක වෙරළින් ඔබ්බේ මුහුදුපත් වූ නැවක නටබුන් සොයමින් කළ අනතුරුදායක කිමිදීම ප්‍රමුඛ වෙනවා. ඒ වගේම සාගර ගවේෂණ රූපරාමු රැගත් රන්මුතු දුව එනම් මෙරට ප්‍රථම වාණිජ චිත්‍රපටය නිෂ්පාදනයටද එතුමා යොමු වුණේ මයික් විල්සන් හා රොඩ්නි ජෝන් ක්ලාක් යන මහත්වරුන්ද සමගින්. ඔහු ලංකාත්තේ ප්‍රචාරක මණ්ඩලය උදෙසා බිනීත් ද සීස් ඔෆ් සිලෝන් නමින් වාර්තා චිත්‍රපටයක්ද නිර්මාණය කළා. එමෙන්ම ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ පැත්තේකම චිත්‍රපටයේ ලෙනාඩ් වුල්ෆ්ගේ චරිතයට පණ පෙව්වේද ආතර් සී ක්ලාක් මහතා වීම විශේෂත්වයක්. ඒ වගේම එතුමාගේ උදාර මෙහෙවර අගය කරමින් ශ්‍රී ලංකා රජය එතුමාට මොරටුව විශ්වවිද්‍යාලයේ කුලපති පදවියද පිරිනමනවා. 1986 ජනාධිපති විද්‍යා සම්මානය වුණු විද්‍යා ජෝති සම්මානයද මෙතුමාට ප්‍රදානය කරනවා. එතුමා ජාත්‍යන්තර වශයෙන් චාල්ස් ඒ ලින්ඩ්බර්ග්, R.A. හෙන්ලයින්, ජාත්‍යන්තර විද්‍යා ප්‍රතිපත්ති, නෙබියුලා ආදී සම්මාන රැසකින්ද පිදුම් ලබනවා. එමෙන්ම මොරටුව විශ්වවිද්‍යාලයෙන් සහ විදේශීය විශ්වවිද්‍යාල කිහිපයකින්ම ක්ලාග් මහතාට විද්‍යාව පිළිබඳව ආචාර්ය උපාධි පිරිනමා තිබෙනවා. 1994 වර්ෂයේදී නොබෙල් සාමතයාගේ සඳහාද එතුමන් නිර්දේශ වෙලා තියෙනවා. 50 සිට මෙරට පුරවැසියෙකුසේ වෙසෙමින් එතුමන් විසින් සිදු කරන ලද ලෝක මෙහෙය නිසා ලෝකයේ පුරා බොහෝ රටවල ශ්‍රී ලංකා නාමය ප්‍රචලිත වුණා. සමස්ත ලෝක ප්‍රජාව උදෙසා උදාර සේවාවක් සිදු කළ ආතර් සී ක්ලාක් මහතා කෙටි කලක් රෝගාතුරව ඉඳලා 2008 මාර්තු 19 වෙනිදා කොළඹ පෞද්ගලික රෝහලකදී මෙලොවින් සමුගත්තේ 90 වියේදී. ඉතාමත්ම සරල අයුරින් සිදු කරන ලද එම අවමගුල් උත්සවයේදී ඇසුණු ගුණ ගැයුමක වූ සටහනක් මම මෙසේ කියමින් මගේ සටහන නතර කරන්න. මෙතන සැතපෙයි ආතර් සී ක්ලාක් කිසි විටක වයසට නොගිය ඔහු වයසට යෑම නැවතුයේද නැත.
3: මගේ සටහන සචිනි අප්සරා ඉදිරිපත් කරයි.
4: හද බැඳි ගීතය හදවතේ ගැඹුරු තැනක සිට උපට
3: මහින්ද දිසානායක දියුල්ගනේ ඉදිරිපත් කරයි.
5: සූසට බරණින් සැරසීලා නා කපනා වැහි වැටෙන වෙලේ මේ ගීතය ඔබට මතක ඇති. පද රචනා කරලා තියෙන්නේ ජයරත්න ගමගේ, සංගීතයේ ආචාර්ය වික්ටර් රත්නායක යනන්, ඒ වගේම විසාද නීලා වික්‍රමසිංහ තමයි මේ ගීතය ගායනා කළේ. අර්ථවත් කාලීන වටිනාකමක් ඇති ගීතයක්. ගැහැණුන් වැඩෑරි වැඩටේති. කාලීන ජනප්‍රිය වුණ හොඳ කියමනක් පහුගිය කාලේ නිතරම මේ කතාව කිව්වා. ඒක ඇත්ත. මේ ගීතේට මේ කියමන හොඳට ගැළපෙනවා. අතීතයේ ඉඳලා කාන්තාවක් ඉන්දියාවේ වේද ක්‍රමයට අනුව නම් කාන්තාවක් මුල් කාලයේ දෙමව්පියන් යටතේ හිටියා. තරුණ කාලයේ ස්වාමියා යටතේ, මහලු කාලයේ දරුවෝ යටතේ ඇයට ඉඳ සිද්ධ වුණා. ඉතින් ඒ වගේම තමයි අපේ අම්මලත් ගත්තොත් එහෙම උදේ පාන්දර පටන් ගත්තාම රෑ බෝ වෙනතුරු වැඩවල කෙරවරකුත් නැහැ. ඒත් මේ ගීතය ඇහෙනකොට අපිට ඇහෙන්නේ කියන්නේ වෙනම අදහසක්. සූසැට බරණින් සැරසීලා නා කපනා වැහි වැටෙන වෙලේ විසාකාතමෝ පැමිණි විලාසෙන් මට ඉන්නට බෑ නිසංසරි. ඔය ගීතය ඇහෙනකොට අපිට හිතෙන්නේ වෙනම අදහසක්. නමුත් අදහස ගැන මං කතා කරන්න. බෞද්ධ සාහිත්‍යයේ වටිනාම චරිතයක් තමයි බෞද්ධ කාලයේ විසාකාව. කවුරුත් දන්නවා ඇත්තටම ළඟ තිබුණා කහවන කෝටියක් විතර වටිනා මාලයකට හිමිකම් කිව්වාය. ඒකත් දන්නවා. ඒ වගේ මහා සිටු පවුලක සිටු දියණියක් ඇය. ඒ වගේම තමයි සැප සම්පත් විඳපු. ඒ වගේම ඇයට පිරිස දැසිදස්සෝ පරිවාර ස්ත්‍රීන් ඕන තරම් හිටිය සැප සම්පත් එක්ක තමයි ඇය හිටියේ. ඇයි ගෙදර දුරේ ඇත්තටම දහසක් මේ වගේ පිරිසත් එක්ක හිටපු ඇය ඉතාම යහපත් ජීවිතයක් තමයි ගත කළේ. හැබැයි අද ඉන්න කාන්තාව එහෙම නෙමේ, අද සාමාන්‍ය කාන්තාවක් එහෙම නෙමේ. මේ ඇයට ඒ විදිහට ඉන්න බෑ. ගෙදර දුරේ දහසක් වැඩ තියෙනවා. පවුලේ වැඩ, ඉවුම් පිහුම්, සමාජයේ වැඩ, ගෙදර දුරේ වැඩ කෙලවරක් නැහැ. නාකපනා වැස්සකුණත් විසාකාවේ එන විදිහට, විසාකාව සැරසිලා එන විදිහට පිරිවරත් එක්ක හොඳ මාලයක් පළඳනාවක් පළඳලා බොහොම ලස්සන ඇඳුම් ඇඳලා ඇයට එන්න බෑ. එහෙම එන්න බෑ මේ අපේ කාන්තාවට, අපේ සමාජයේ ඉන්න සාමාන්‍ය කාන්තාවට. පමා වුණෝතින් මන්දාරම්යක පලාපු දර ටික තිමා දමාවි. පමා වුණෝතින් රත්ති පැටියයි ඕවිටයිනේ තෙමී නැහිවි. ඔන්න ඔය ටික වෙන්නේ. ඇයට විසාකාවට එන්න පුළුවන් මාල බැඳගෙන, ලස්සනට ඇඳ පෙළඳගෙන ඇයට පිරිවරත් එක්ක එන්න පුළුවන්. ඒක තමයි ඇගේ ස්වභාවය. නමුත් සාමාන්‍ය කාන්තාවකට හිමෙන්න බෑ. වැස්සුත් පළලා දාපු දර ටික තෙමිලා යනවා. ඒවා ගෙට ගන්න ඕනේ. තමන් අනිත් එක තමන් පමා වුණොත් ගෙදරට කිරි ලබා ගන්න ගවයා තෙමිලා යනවා. උන් මඩුවට ගන්න ඕනේ. ගමේ ජීවත් වෙන කාන්තාවකට අයිති මේ වැඩ ටික දහසක් රාජකාරී රැ මැදියන්තුරු ඇයි කරන්න වෙනවා. පමා වුණොතින් දොළ දෙගුල තලාලා ඒ දනු මංකඩ අගුල දමාවි. එහෙම වුණොතින් උපුලි චූටි කඳුළු වතුර බී බලායින් දීවි. මහ වැස්සක් පෙටෙනකොට හරිම සුන්දරයි. ඒත් ඊට යටින් නොයෙක් වැඩ තොගයක් ගොඩ ගැහිලා තියෙනවා මේ ගමක.

කාන්තාවකට. ඒක තමයි වැඩ ගොඩක් ඇයට පැරිලා තියෙනවා. ඇගේ දරුව දෙන්න පාසල් ඉවරලා එනකොට වැස්සට ඒ දණ්ඩ පවා කැඩිලා යන්න පුළුවන් මේ වැස්සේ තදකමට. එහෙම වුණොත් දරුව දෙන්න අනාථ වෙනවා, අතරමං වෙනවා. මේ ගීතෙන් කිව්වදී ඔහොම වුණත් ඊට වඩා යටපිරක් මේකේ තියෙනවා. ඒ තමයි මේ ගීතේ කියන ගීත රචකයා කියන අතට පයට දැසිදස්සෝ ඉන්න විසහකාවට වගේ නෙවෙයි, ධනවත් පවුලක කාන්තාවකට වගේ නෙවෙයි, ගමේ ඉන්න දුප්පත් කාන්තාවකට වැඩ ඉවර කරන්න බැරි වැඩිතොගයක් ඇට ගොඩ ගැහිලා තියෙනවා. එවැනි ජීවිතයක් ඇය කත කරන්න කියන එකයි මේ ගීතෙන් කිව්වේ.

0: සෙන් කතා ඉදිරිපත් කරන්නේ නීලිකා කොට්ටච්චි.
1: සිහින ලෝකය අපේ ගුරුතුමා

හැබැයි එක දවසක් ග්‍රීෂ්මය ඉතා තදින් දැනුන නිසා අපටත් දවල් දානයෙන් පස්සේ ටිකක් නින්ද ගියා. ඒ වුණාට අපේ ගුරුතුමාට ඒකට හොඳටම කේන්ති ගියා. ඇයි ඔබල මේ මහදවල් නිදාගත්තේ? බොහොම නරකයි. අපි හැමෝම උත්තර නැතුව විරාන්ත වෙලා හිටියා. එක සිසුවෙක් මෙන්න මෙහෙම කිව්වා. ගුරුතුමනි, අපිත් අර 6 වෙනි සීවසේ මහා දාර්ශනික කන්ෆියුෂියස් කලා වගේ සිහින ලෝකයට ගියා ඉපැරණි මුනිවරුන් මුණ ගැහෙන්න කියලා. ගුරුතුමා තවත් කෝප වී ඇසුවා. හා, එහෙමද? ඉතින් ලෝකයේ පිළිබඳ කුමන කරුණුද ඔබලා උන්වහන්සේලාගෙන් සෙව්වේ? දෙන්න පිළිතුරක් හොයාගන්න බැරුව අපි ආයෙත් බිම බලාගත්තා. අපේ පන්තියේ බාලම ඒ වගේම කොයි වෙලෙත් ඉතා යටහත් පහත්ව වැඩියෙන්ම නිහඬවම සිටින සිසුවා මෙන්න මෙහෙම උත්තර දුන්නනේ. ගුරුතුමනි, අපි හැමෝම සිහින ලෝකයට ගොසින් එහි වැඩ සිටි මුනිවරයන්ගෙන් ඇසුවා මේ ඕ මොනවද ඔබ ඇසුවේ? ගුරුතුමා තවත් සැර වුණා. අපි ඇසුවා අපේ ගුරුතුමා මෙහි එනවා නේද හැමදාම දානෙන් පස්සේ කියලා. ඒ මුනිවරින් නම් කිව්වේ අපි නම් එහෙම කෙනෙක් මේ සිහින ලෝකේ දැකලා නැහැ කියලයි. ඉතින් අපි ඔබතුමාගේ හැඩරුව විස්තර කෙරුවා. සිසුවාගේ වචන ඉවර වෙන්නත් කලින්, හා හා, ඇති ඇති, අද ඔබ සියලු දෙනාම පොඩි විවේකයක් ගන්න, ග්‍රීෂ්මෙත් ටිකක් සැරයිනේ කියලා ගුරුතුමා තම රතු වුණ මුහුණ වහගෙනම පිටත් වුණා.

මේ මියුරු ගීතය මුලින්ම ගායනා කළේ මාලිනී බුලත්සිංහල. ගීතය ලිව්වේ මහාචාර්ය සුනිල් ආරියරත්න. සංගීතවත් කළේ එච්.එම්. ජයරත්න. අද මේ ගීතය ඔබ වෙනුවෙන් ගායනා කරනවා නිමේෂා ගමගේ.

0: 1931 දී උපත ලබා 1990 දී මෙලව හැර ගිය ඉන්දීය දාර්ශනිකයෙකු වූ රාජ්නීෂ්, එහෙමත් නැත්නම් අපි කවුරුත් දන්නා හඳුනන විදිහට ඕෂෝ අපූර්ව කතාවක් කියලා තිබුණ වතාවක්. ඒක මෙහෙමයි. හැකි සෑම ආකාරයකින්ම ජීවිතයක් විඳින්න. හොඳ නරක, කටුක මිහිර, අඳුර ආලෝකය, ගිම්හානය සීතල, මේ සියල්ල අත්විඳින්න. අත්දැකීම් වලට බිය නොවන්න. අත්දැකීම් වැඩි වැඩියෙන් මුණ ගැසෙන විට ඔබ පරිණත පුද්ගලයෙකු බවට පත්වේ. ඔෂෝගේ මේ කියමන තුළ අපේ ජීවිතයට ගන්න පුළුවන් බොහෝ දේ තිබෙනවා. මදක් කල්පනා කරලා බැලුවොත් මේ දේවල් ඔබටම තේරුම් ගන්නට පුළුවන්. අපේ ජීවිතයේ අරමුණ විය යුත්තේ කුමක්ද කියන කාරණය. ජීවිතයේ අරමුණ විය යුත්තේ සතුටින් ජීවත් වීම. ජීවිතයේ නිසියාකාරයෙන් අත්විඳීම. ජීවිතය දෙස සුභවාදීව බැලීම. මෙන්න මේ සියල්ල කැටිකොට ගත්තාම තමයි සාර්ථක මිනිසෙක් බිහි වෙන්නේ. ඔබ පරිණත පුද්ගලයෙක් බවට පත් වෙන්නේ ජීවිතයේ සියලු අත්දැකීම් සතුටින් විඳ දරාගත් විට. ඒ නිසා අත්දැකීම් වලට බියවන්න එපා. අත්දැකීම් තමයි අපේ ජීවිත ගොඩනගන්නේ. අත්දැකීම් තමයි අපි හරි මගට ගෙනියන්නේ.
1: ශනිදා සාදය.

ආචාර්ය නන්දා මාලිනිය අපාතරින් විය වුණේ 2026 අගෝස්තු 20 වෙනිදා. ඇය පිළිබඳ ස්වර්ණ පද්ම වැඩසටහනක් මා ඔබට 2026 අගෝස්තු 29 වෙනිදා ඉදිරිපත් කළා. එම වැඩසටහනේදී මා ප්‍රකාශ කළ පරිදි අද ස්වර්ණ පද්ම වැඩසටහනින් මා එම වැඩසටහනේ දිගුව ඉදිරිපත් කරන්නම්. නන්දා මාලිනිය ඉතාමත් සාර්ථක ගීත ගණනාවක් කැසට් හා සීඩි තැටි හරහා ඉදිරිපත් කළා. ඇය ගැයූ බොහෝ ගීතවල ගැබ්ුණේ මිනිසුන්ගේ ජීවන සත්වවල යථාර්ථය, ආදරය, එකිනෙකා අතර අන්‍යෝන්‍ය බැඳීම් සහ හැඟීම් දනවන පද රචනයන්, කාන්තාවන්ගේ හදවත්වල ඇති සතුට මෙන්ම ඛේදනීය භාවයන් විවර කළ නිර්මාණ ලෙස මේ ගීත

1977 දී නන්දා මාලනී අමරදිවෙන් සමග ශ්‍රවණ ආරාධනා ප්‍රසංගය පැවැත්වුවා. එමෙන්ම ඇය 1973 දී එතුමියගේ ඒක පුද්ගල සංගීත ප්‍රසංගය ආරම්භ කළා. එහි ප්‍රසංග 530ක් පැවැත්වීමෙන් අනතුරුව 1979 මැයි 22 දින 1981 අගෝස්තු මාසයේ ඇය ඇගේ අලුත්ම ඒක පුද්ගල ගී ප්‍රසංගය ආරම්භ කළේ සත්‍යයේ ගීතේ නමින්. සත්‍යයේ ගීතය ප්‍රසංගයේ 500 දර්ශන වාරයේ අවසානයේ 1984 අගෝස්තු මාසයේදී එම ප්‍රසංගය දෙන අසා දැමුවා. එතුමියගේ පවන ඒක පුද්ගල ප්‍රසංගය ආරම්භ කළේ 1987 ජූනි මාසයේදී. ඒ ප්‍රසංගයේ මාස 18ක් පුරා දර්ශන වාර 205ක් පාත්වා තිබෙනවා. පවන ප්‍රසංගයේ ඇයි ගැයූ ගීත ගුවන් විදුලියෙන් හා රූපවාහිනී වලින් ප්‍රචාරය වීම එවකට පැවති රජය විසින් වාරණයට ලක් කළා. ඊට වසර 22කට පසුව ඇය සිරස FM සමග ඇයගේ අලුත්ම ගීත ප්‍රසංගය වූ ශ්වේත රාත්‍රිය ආරම්භ කළා. නන්දා මාලිනී තමන් උගෙනගත් සංගීත ඥානය සංගීත පිපාසයෙන් පෙළෙන සිය ගණනකට බෙදා දුන්නේ ඇගේ නන්දා මාලිනී ගී ආශ්‍රමය තුළින්. එතුමිය ඇගේ ජීවිත කාලය තුළ කැසට් පට 25ක් නිකුත් කර තිබෙනවා. 2007 සැප්තැම්බර් 8 දින ඇය නිකුත් කළ ඈත කඳුවේ ආයේ CD තැටියට එක් කළේ සම්මානයෙන් පිදුම් ලද ඇය ගායනා කළ ගීත 16ක්.

0: 2017දී ඇයට ලලිත කලා සෞන්දර්ය විශ්වවිද්‍යාලයෙන් දර්ශන ශූරි ගෞරව උපාධියක් පිරිනැමුණා. එය ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාලයක් මගින් කාන්තාවක් බුහුමනට පාත්‍ර කළ මුල්ම අවස්ථාවයි. ඇය 1964 සිට 2020 දක්වා සරසවිය සම්මාන උළෙලවලදී හොඳම ගායිකාව ලෙස 12 වතාවක් සම්මාන දිනා තිබෙනවා. ඒ රන්මුතු දුව, සාරවිත, ආදරවන්තයෝ, සැඩුල් කඳුළු, මොන්නර දැන්න, සිරිබෝ අයියා, වජිරා, යසයිසුරු, සහරා විසේනේ, අඹ සැමියෝ, සුදු සෙවනැලි සහ ද නිවුස් පේපර් යන චිත්‍රපටවලට ඇය ගැයූ ගීත වෙනුවෙන්.
1: හොඳම පසුබිම් ගායිකාව සඳහා පිරිනැමෙන සම්මානය නන්දා මාලනී.
2: ඇත්තටම මට මුලින්ම සම්මාන හිමුණේ 1963දී. ඒ කාලේ ඇත්තටම මේ සම්මානයක් ලැබීමේ තියෙන මේ බොහොම වගකීම බැරෑරුම්කම ගැන ඒතරම් ඇත්තටම වැටහීමක් තිබුණේ නැහැ. මොකද ඒ කාලේ ඇත්තටම මම ළමා කාලේ වගේ මම ගීත කිව්වෙත් බොහොම සැහැල්ලුවෙන්. අද වෙනකොට හිමුණේ ඇත්තටම ජනතාවගේ පිළිගැනීමත් එක්කම අපිට බොහොම වගකීමක් ලැබලා තියෙනවා කියලායි මට හිතෙන්නේ. එතකොට ඒ අනුව අපි රසිකයාගේ විඳින ශක්තිය පක්ෂේරු කරනවා වගේම අපේ විෂයත් අපි
0: එමෙන්ම 1980 සිට 2020 දක්වා පැවැත්වූ ජනාධිපති සම්මාන රාත්‍රිවලදී හොඳම ගායිකාව ලෙස 6 වතාවක් සම්මාන ලබා ගත්තා. 2024 පැවැත්වූ දෙරණ සිනමා උරුලේදී ඇයට ජීවිතයට එක්වරක් පමණක් පිදෙන සම්මානය ලැබුණේ ලාංකික සිනමාවට ඇගින් ලැබුණු දායකත්වය වෙනුවෙන්. විශාරද නන්දා මාලිනීගේ කටහඬ වාද්‍ය භාණ්ඩයකට සමාන බව ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් පවසා තිබූ බව එක්තරා ලිපියක සඳහන් වී තිබුණා. 2005 වසරේ කම්බෙන් ද්‍රවිඩ සංගමය මගින් ජාතීන් අතර මිත්‍රත්වයේ තහවුරු කිරීමේ වෙනුවෙන් කළ කැපකිරීම උදෙසා මහා කවි කම්බෙන් සම්මානයනුත් ඇය පිදුම් ලැබුවා. මේ විශාරද නන්දා මාලිනී ආචාර්ය වික්ටර් රත්නායකයන් සමග ගැයූ මුල්ම යුග ගීතයයි. මේ ගීතය ඇතුළත් වුණේ හන්තානේ කතාව චිත්‍රපටයට.

විශාරද නන්දාමාලිනී විවාහ වූයේ සුනිත් ගෝකුල මහතා සමගයි. ඒ දෙපළට දරුවන් දෙදෙනෙක්, වැඩිමහල් දියණිය වරුණී සරෝජා විවාහපත් වුණේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියෙක් මෙන්ම ප්‍රවීණ ගීත රචකයෙක් වූ ධර්මශ්‍රී ගමගේ මහතාගේ පුත් චමින්ද ගමගේ මහතා සමගයි. දෙවෙනි දුව අමා සාරදා විවාහපත් වූයේ සංජීව සමග. ඇය ළමා ගීත ගායනා කළා, බුදුගුණ ගීත ගායනා කළා, වටපිටාව සෞන්දර්ය ගැන ගීත ගායනා කළා, විරෝධාකල්ප ගීත ගායනා කළා, සමාජයේ දරිද්‍රතාවෙන් හා පීඩනයෙන් පිරියය ගැන ගීත ගායනා කළා, සමාජයේ ඛේදවාචක දැක දැක පිළියම් නොකර සිටින අය අවදි කරන්න ගීත ගායනා කළා, ප්‍රේමයේ වෙනත් වෙනත් පැතිකඩ ගැන ගීත ගායනා කළා. ඒ වගේම අපි නන්දා මාලිනියගේ කටහඬට ආදරය කළා, අපි ඇයිගේ චාම් බවට ආදරය කළා, අපි ඇයිගේ අව්‍යාජත්වයට ආදරය කළා. අද නන්දා මාලිනිය අප අතර නැතත් සැවුම ඇයිගේ කටහඬට චාම් බවට, නිර්භීත බවට, අව්‍යාජ බවට අදත් ආදරය කරන බව මම දනිමි. එය මතුවටත් එසේම වේවි. අද සිංහල ගීත ශේෂ්ත්‍රයේ කාන්තා හඬ පෞරුෂයෙන් සදහටම නිහඬ වී ඇත. ඒත් ශ්‍රී ලාංකික ස්වභාවිත ගීතයේ ඔබ සනිටුහන් කළ ඒ සුලලිත සලකුණ සදාකල්හි රැඳින ඇත. තම ජීවිතයට අත්තර්ජන සියල්ලට තම ඍජු ප්‍රතිපත්ති පාවා නොදෙමින් අවස්ථානෝචිතව, අවංකව සහ අභීතව සාර්ථකව මුහුණ දුන් මේ දිරිය ගැහැණිය ඇති කළ රික්තකය කවදානම් පිරවිය හැකිවේද? ආචාර්ය නන්දා මාලිනියනි, ඔබට නිවන් සුව. මහාචාර්ය සුනිල් ආරියරත්න ආචාර්ය නන්දා මාලිනී සුසංගයෝගයෙන් බිහි වූ ගී නිර්මාණ අපමණයි. අද ස්වර්ණ පද්මංගේ අවසානයට මාතුරාගත්තේ මහාචාර්ය සුනිල් ආරියරත්නයන් විසින් රචිත HM ජයවර්ධනයන් කණුව යොදා සංගීතවත් කළ නන්දා මාලිනිය ගැයූ මේ ගීතයයි. ඉතින් තවත් දවසක තවත් මෙවැනිම චරිතයක් හඳුනා ගැනීමට අපි එක්වෙමු. මම රෝහණ කරුණාරත්න.

0: ආ වාඩි වෙන්න වාඩි වෙන්න. මට ওই ළමයාගේ නම කියන්න බලන්න. දැන් මොකද්ද තියෙන අසනීපේ?
1: මගේ නම පුන්සිරි ડોක්ටර්. මට තදින්ම මානසික ආතතිය තියෙනවා. මේ ડિප්‍රෙෂන්.
0: අයියෝ පුන්සිරි. ඕක දැන් නැති කෙනෙක් නැහනේ. මව් කිරි බොන ළමයටත් තියෙනවා. එතකොට පුන්සිරි ડિප්‍රෙෂන් හැදුනහම මොකද කරන්නේ? හොඳට නිදා ගන්නවද?
1: අයියෝ නෑ ડોක්ටර්. මම පන්සල් යනවා.
0: අම්මෝ බොහොම හොඳයි බොහොම හොඳයි. පන්සල් ගිහින් හොඳට භාවනා කරනවාද හිත සංසුන් කරගන්න?
1: අනේ නෑ ડોක්ටර්. පන්සල්ට එන අයගේ තෙරප්පු ගලවලා තියෙනවනේ.
0: ඔව් ඔව් ඔව්. ඉතින්
1: මම ඒව කලවම් කරලා මාරු කරලා අච්චාරු කරලා දානවා.
0: අයියෝ ඒක ඇත්තට හොඳ වැඩක් නෙමෙයිනේ.
1: නෑ නෑ ડોක්ටර්. මම ඈතට වෙලා බලා ඉන්නවා ඒ අය ඇවිත් පොර කකා තෝරගන්න හැටි. එතකොට මගේ ડિප්‍රෙෂන් කොහේ ගියාද දන්නේ නෑ.
2: චින්තක සිරි කුමාර, ගාමිණී පැලෑන්ද, හිතපත ගාමිණී පැලෑන්ද. වාස දෙස ඇස කෙනෙකුට යහපතක් වෙන්නයි කියලා ප්‍රාර්ථනා කරනකොට පාවිච්චි කරන වචනයක් තමයි සුබ. මේ වචනය ආකාර තුනකින් අපේ අය පාවිච්චි කරනවා. සමහරු කියනවා ශුභ කියලා. සමහරු කියනවා සුභ කියලා. තවත් අය කියන්නේ සුබ කියලා. මොකක්ද මේ වචන තුනේ වෙනස? ශුභ කියන්නේ සංස්කෘත භාෂාවෙන්. සුභ කියන්නේ පාලි භාෂාවෙන්. එතකොට සිංහල භාෂාවෙන් මොකද කියන්නට ඕනේ? සිංහල භාෂාවෙන් කියන්නට ඕනේ සුභ කියලා. සුභ පැතුම්. ඒ නිසා මේ වචන තුනේ වෙනස හොඳින් මතක තබා ගන්න. මම නැවත කියන්නම්. සුභ කියන්නේ සංස්කෘත භාෂාවෙන්. සුභ කියන්නේ පාලි භාෂාවෙන්. සිංහලෙන් නම් සුභ. ඔබ ලියන්නේ සිංහල භාෂාවෙන් නම් සුභ කියා ලියන්න. සුභ පැතුම්. හැම විටම නිවැරදි වචන පාවිච්චි කරන්නට උත්සාහ කරන්න. සුභ අලුත් අවුරුද්දක් වේවා. සුභ උත්සවයක් වේවා. මේ සියල්ල සිංහල වාක්‍ය. සිංහලෙන් කතා කරනවා නම්, සිංහලෙන් ලියනවා නම් සිංහල වචන පාවිච්චි කරන්න. සංස්කෘතයෙන් ලියනවා නම් සංස්කෘතයෙන් කතා කරනවා නම් සංස්කෘත වචන පාවිච්චි කරන්න. පාලියෙන් ලියනවා නම් පාලියෙන් කතා කරනවා නම් පාලි වචන පාවිච්චි කරන්න. ඉතින් අපි කවුරුත් කතා කරන්නේ සිංහලෙන්නේ. ඒ නිසා අපි සිංහල වචන පාවිච්චි කරමු. හරි සිංහල වචනය සුබ. මහ ප්‍රාණ නෑ, නිකම්ම සුබ.
3: වස දෙස ඇස.
2: මේ සමගින් අද අපි ශනිදා සාදයෙන් සමු ගන්නවා. ශනිදා සාදය සම්පාදනය කොට ඉදිරිපත් කළ මම ජගත් ජේ එදිරිසිංහ ඔබ සැමට සුවදායි සතියක්.